Sie hören Radio Darmstadt auf 103,4 MHz, wenn Sie uns über Antenne empfangen, oder weltweit können Sie auch uns empfangen. RadioDarmstadt.de gibt es auch keine Livestream. Ich grüße Sie in Singhalesi, Sie sprach auf Sri Lanka. Aibowan, Aibowan bedeutet, ich wünsche Ihnen ein langes Leben. Vor 17 Jahren, am 26. Juni, der Super King of Pop gestorben. 2009, Juni 25. Der ist von uns weggegangen. Vor 17 Jahren. Aber seine Lieder, seine Stage-Performance ist immer noch bei uns geblieben. So, heute 2 Stunden lang Michael Jackson, super tolle Lieder. Wir spielen weiterhin Michael Jackson Lieder. Super Dawasaka Asi Samagi Adatmi Gunatekwane Lanka Radio Singer Vadasatan, Obatapulong Apat Samandan FM, Makasi Tunai Dasamahatra Megahats Natam, Lopurasin, Obatapulong Apat Samagekwan, Lanka Radio.lk Web Adavin, Sa Radio Darmstadt.de Web Adavin. Jayasatuta Vasana Samaga Navata Tamat Lassana Dinagata Asi Patami Adatmi Gunatekwane Lanka Radio Vadasatan, Guangatakarani, Germany, Darmstadt Nagare Sita. ඔබට අමතන මම රංජන් ධර්මරත්න මයිකල් ජැක්සන් සිප්සෙන්ත සංවත්සරය මරණේ ජූනි 26 වෙනිදා දී තිබුණා ලෝක සංගීත ඉතිහාසයේ අමරණීය නාමයක් වූ මයිකල් ජැක්සන් අදත් ලෝපුරා මිලියන ගණනක මනස තුළ ජීවමානයි නෙක්ස්ට් සුවයි ස්ටුඩන්ට් ගිෆ්ට් ස්ටෝර් මියුසික් හවුස් Michael Jackson album. අපි ඉදිරිපැය දෙක එවෙන් කරා Michael Jackson වෙනුවෙන්ම ඒ නිසා ඔබට පුළුවන් ඉදිරිපැය දෙක තුළ Michael Jackson ගේ රසබර ගීත වලට සවන් දෙන්න. සිකරන අවුකුන් සංරූප 0625 7000 ඔබට පුළුවන් අපට අමතන්න 0615187003 ඒ තමයි අපේ hotline එක. Außerdem, Sie können auch uns schreiben, info@lankaradio.lk, info@lankaradio.lk, unsere E-Mail-Adresse. Obata pulwang apata liyanna ape E-Mail lipinata, info@lankaradio.lk. Außerdem, wir haben unsere Facebook-Seite, facebook.com/lankaradio, facebook.com/lankaradio. අපේ ෆේස්බුක් ලිපිනය facebook.com/lankaradio ඔබට පුළුවන් අපත් සමග ඉදිරි පැය දෙක එක්වන්න චැට් කරන්න ඉන්පසුවත් ඔබට පුළුවන් මැසේජ් කරන්න ලෝකෙම සොම්නසට පත් කළ රජා King of Pop කිව්වොත් හරියටම හරි ඔහු මීට වසර 17කට පෙර අපෙන් වෙන්ව ගියා ඉතින් අද අපි ඔහු වෙනුවෙන් පැය දෙකක් වෙන් කරන ඔහුගේ ජනප්‍රිය ගීතවලට ඔහුගේ thriller album එක අදත් ලෝකේ වාර්තා බිඳදමන විකුණුම් සංඛ්‍යාවක් සමග ඉන්නවා Billie Jean Beat It Smooth Criminal Black or White Heal the World වැනි ගීත ලෝපුරා පරම්පරා ගණනාවක් අතර ජනප්‍රිය ඔහුගේ නර්තන රටාවන් විශේෂයෙන් Moonwalk සංගීත ලෝකේ නව යුගයක් ආරම්භ කළා සංගීතයට පමණක් නොව මනුස්සත්වයට දායක වූ හදවත මයිකල් ජැක්සන්ගේ ජීවිතයේ විශේෂ කොටසක් වූයේ මානවතා සේවාවයි. මයිකල් ජැක්සන් දරුවන් සඳහා ඔහු කළ දායකත්වය ලෝපුරා රෝහල් පාසල් සහ දුප්පත් ප්‍රදේශ සඳහා කළ පරිත්‍යාග හීල් ඔෆ් ද වර්ල්ඩ් ෆවුන්ඩේෂන් මගින් ලොවට සෙනෙහස සාමය සහ එකමුතුවලාගෙන ඔහු පණ්ඩුවක් ලබා දුන්නා. ඔහුගේ සංගීතය අදත් ජීවමානයි. අපි සමන්දමු මයිකල් ජැක්සන්ගේ මේ ගීතයට. මුල්ම ගීතය මයිකල් ජැක්සන්ගේ මේ වර්ෂ ස්ථානයේ

මීළඟ ගීතය මයිකල් ජැක්සන්ගේ තවත් ජනප්‍රියුණම ගීතයක් තමයි අපි දැන් වාදනය කරන්න සූදානම් කර තිබෙන්නේ. මේ ගීතය I Want Back You. ද ජැක්සන් 5 තමයි මේ ගීතය කියන්නේ. ඔයාලගේ මූඩ් එක සවුන්ඩ් කීපේකින් අප්ලිෆ්ට් කරන්න සුපර් ප්‍රෙස් මොටෝන් ක්ලාසික් එකක්. මයිකල් ජැක්සන් කුඩා කාලයේම ලෝකයේම ආදරය කළ ජැක්සන් 5 ගේ ප්‍රසිද්ධ first big breaking through එක හිට් එක තමයි මේ කියන්නේ. sweet vocals අපි හැමෝම sing along කරන courses එක හදවතට සතුටගෙන legendary track එකක්. ඔයාලගේ මේ මොහොතේ little joy එකක් little dance vibe එකක් දාන්න අපි සූදානම් කරා මේ ගීතය. දැන් sound දෙමු I want back you.

0: something evil's lurking.
1: Get ready for the ultimate King of Pop Marathon. All day on June 30th, Lanka Radio is playing the biggest hits and rarest tracks of Michael Jackson. Don't miss this spectacular celebration of a musical legend, right here on LankaRadio.lk.
0: And you start to freeze, and someone looks you right between the eyes.
2: So, we are seen with the next vocal of Dryse Nua here by Radio Damsland mit Lanka Radio Sendun. Und ich wünsche euch einen super tollen sonnigen Tag. Bis dann. අපි නැවත තමු වන්නේ ලබන සතියේ මේ වේලාවට 10:01ට ලංකා රේඩියෝ වැඩසටහනත් සමග රේඩියෝ ඩාම්ස්ටර් සමගින් අපි ඔබත් සමග එක් වෙනවා ලබන සතියේ මේ වේලාවට 10:01ට. එතෙක් ඔබ සැමට සතුට ජය පිරි වාසනාවන්ත සතියකට ආශිර්වාද කරන මම රංජන් ධර්මරත්න.